ඊරෙන් ඕජර් ඕජර් පන්තිත කෙනෙක් ඒ කිනිකොනි කිනිකොනි එදලි මෙම්බෙන පකර කඩා දුන්න ඕරෙන් ලලක යතිම් සේපර් චුක තක් ලිම්පන් ලිම්පන් අනකසෙ එන්තන මෙද ක කිනිකොනි සාපනි ගජේ පොන් පන්තිත දෙක පුත්‍රා තිජාසේ සොකි ගායි ආ මකේ යලේ දෙක බජි සම්සුල් තොරේ දංගෝ ජාසරෙන් ජාසරෙන් කි නික බරක් බක්තර පොන් tinggal sedikit lagi kurang 20 minit ni kawan ah tak sampai